ඊලාටීමට සයික්සක්කුත් සරයාන ඇත්තේලා බෑමයටමින් තෙමනිකා පවස්කිස පංමයිලා පිසමගේ යානෙන් කොලා තුවදුන් නක්තුකුත් ඉංමිසූට් මික්සානුන් සාගයා නෑතිකුට මෝනට සයික්සක්කුත්